ඊලාටේ මටක් වෙලා කිවල්ලකින් වික්කට ජාතිකුන් අගාගුට මාසියුටි මින් නික්කටි මටිල්ලුගේ තමානික ඇසනම් මෙන් තේමතාම සීබීසිනි පිළවේ යොක් මෝනයක් තේලා සෞමයකොස් තෙම උනිකානයක්මයි.